0: vielen Dank und noch viel Spaß mit Customers, die es jetzt schon seit fucking 10 Jahren gibt!
1: Radio Darmstadt. Radadadadada.
2: Lanka Radio, deine singerlesische Radioshow auf Radio Darmstadt. Jeden Samstag von 13 bis 15 Uhr auf 103,4. 103,4.
3: ජර්මනියෙන් මේ ගුවනට එක්වන්නේ ලංකා රේඩියෝ වැඩසටහනයි.
4: Dreisen Uhr Sie hören Radio Darmstadt auf. Wir haben jetzt neuerdings keine UKW-Radio mehr oder FM-Radio mehr, gibt es nur noch DAB, Digital Audio Broadcast, deswegen gibt es keine FM-Radio. Das können Sie nur DAB empfangen oder über Internet. Über Internet radiodarmstadt.de oder lankaradio.lk. Sie können uns empfangen nächste 2 Stunden. Radiodarmstadt.de gibt es auch einen Livestream. Ich grüße Sie in singalesischer Sprache aus Sri Lanka. Aibowan. Aibowan bedeutet, ich wünsche Ihnen ein langes Leben. Mein Name ist Ranjan Dharmaratne. Ich grüße Sie für nächste 2 Stunden hier bei Lanka Radio Sendung. වේලාව හරියටම දහවල් 1:00 විනාඩිය ඔබ මේ සවන් දෙන්නේ ජර්මනියේ සිට ගුණට එක්වන ලංකා රේඩියෝ සිංහල වැඩසටහනට. ඔබට පුළුවන් අපට සවන් දෙන්න DAB, you can digital audio broadcast within whole ලෝකේ කොතනක සිටියත් ඔබට පුළුවන් අපට සවන් දෙන්න lankaradio.lk, lankaradio.lk හෝ radiodarmstadt.de අපේ වෙබ් අඩවිය වලින් ඔබට පුළුවන් අපට සවන් දෙන්න. සතුට සමග ජය ඉතිරෙන දවසකට ආශිර්වාදන මම රංජන් ධර්මරත්න. ඔබට පුළුවන් අපට ලියන්න lanko@lankaradio.lk අපේ ඊමේල් ලිපිනේ info@lankaradio.lk අපේ ඊමේල් ලිපිනේට, නැත්නම් ඔබට පුළුවන් අපට අමතන්න 0615187.3. සිකරන අවකුන් සනුරූප 0615587000 උන්සර හොට්ලයින් 0615587000. අවසදෙම් සිකරන අවකුන් ශ්‍රයිබන් info@lankaradio.lk info@lankaradio.lk උන්සර ඊමේල් අඩ්‍රෙස්. ඩිප්ටස් වයිස් තුන ළඟ ටොලම් Film Musik aus Sri Lanka 1950er jahrige Filmgeschichte, tolle Musik von Sri Lanka. Ada api obata genenne Singhala cinema ithihase amathaka nona wasarak wana 1956 Singhala chitrapata e dinawala aarambaka avadhi thibunath Sadasulan Siriyalata Paralena Iranama Sujata wani chitrapata rasikayange hadawata soragat wasarak. Ada wedasatanide api 1955 Sri Lankawe cinema salawala pennwa thibu Singhala chitrapata ewai geetha Nalunliyosa eda Gwangwidiling galage sangeetha matakan obata nawatha genennai sudanam wanne. මේ චිත්‍රපටයේ සංගීතය සපයන්නේ ආර් මුත්තුසාමි. ඉතාම ජනප්‍රිය වුණු චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ ගීත 12ක් ඇතුළත් වෙනවා. අපි අද රසික හදවතට අතිකාරම් කරන ගීතයක් අරගෙන එනවා. ලංකා සංගීතයේ රත්නයක් කියලා කියන්න පුළුවන් ලතා වල්පොලගේ අමරණීය හඬත් මාතලන්ගේ විශේෂ රිද්මයත් එකතු වෙන මේ ගීතය දොයි දොයි දොයි දොයිය පුතා. අපේ පරණ සංගීතයේ සුවඳ, සිංහල ගමේ සරල ජීවිතයේ රස හා මෞබිමේ සෙනෙහස අරගෙන එන එකක්. හිතට ගැටෙන රිද්මයත් සිනාවත් ගෙනෙන පද පෙළ ඉතාමත් අලංකාරයි. මේ ගීතය ඇසු ගමන් හිතට එනවා අපේ ගමේ මැද සේරම නටන කාලේ. සරල සතුට මේ සුන්දර ගීතය ඔබට අරගෙන එන්නේ ලංකා රේඩියෝවෙන්. Heute bringen wir Ihnen eine Lied, das den warmen traditionellen Klang Sri Lanka trägt. Doi doi doi doiye puta. Gesungen vom der legendären Lata Walpole ist ein Stück, das Support ein Lächeln ins Herz bringt. Die Melodie ist leicht, rhythmisch und voller Lebensfreude. Lass eine Walpole unverwechselbare Stimme letztes uns Atmosphäre eines Sri-Lankaischen Dorfes spüren. Einfache Momente, fröhliche Menschen und diese besondere Art von Musik, die Generation verbindet, ist ein Lied, das man nicht nur hört, sondern fühlt. Ein kleiner Ausflug in die Vergangenheit, voller Farbe und Wärme. Und jetzt, liebe Hörer und Hörerinnen, genießen Sie die wunderbare Stück hier bei Lanka Radio.

lankaradio.lk. ධර්මදාස වල්පොළගේ මුල්දු හඬත් රිද්මයත් එකතු වන සුන්දර ගීතයක් සිරිනි සරුසාර වීලා. හදවතට සන්සුන් සොයද්දෙන මේ ගීතයට සංගීතය සපයන්නේ ආර් මුත්තුසාමි. ගීතය ඇතුළත් වුණා මාතරන් චිත්‍රපටයට. ඇයින් සම්ටර්ස් වාමස් ලීඩ් ෆොම් ධර්මදාස් වල්පොල සිරිනි සරුසාර වීලා මෙලෝඩිස් රුයි උන් ෆොල ගෙෆල් යෙට් පුසී බයි ලංකා රාඩියෝ.

මීළඟටම සූදානම් කර තිබෙන්නේ අපේ සංගීත ලෝකයේ විශේෂ ස්ථානයක් ගත් ගීතයක් ධර්මදාස වල්පොළගේ හඬට තියෙන අසම්මත හඬ පිරිසිදු ශබ්දයේ සහ ගීතයේ ජීවේදන සත්‍ය උපත ලබා මේ ලෝකයේ තුල හොඳින්ම දැනෙනවා. මේ ගීතය ඇසු විට හිතට එන්නේ වෙනමම ලෝකයක්. පරණ සිංහල චිත්‍රපටවල වර්ණ සරල හැඟීම් සහ කාලය ගෙවෙන හැටි මුත්තුසාමිගේ සංගීතය මේ ගීතයට දෙන හැඟීම අලුත්ම රසයක්. රිද්මය හුඟක් පිරිසිදු, සංගීතය හුඟක් සරල, ඒත් හදවත ළඟාවෙන ශක්තිය අතිශයින්ම විශේෂයි. ඔබට අසන්න දෙන මේ ගීතය පරණ සිංහල චිත්‍රපට සංගීතයේ රසය අලුත් විදියකට මතක් කරලා දෙනවා. අපි ලංකා රේඩියෝවෙන් උපත ලබා මේ ලෝකේ ගීතයට දැන් සවන් දෙමු. හොයිට ප්‍රසන්ටියරන් විය ඊනන් ein lied das den klassischen filmklang sri lanka in eine besondere form zurückbringt upata laba me loke gesungen von dharmadas walpole und musikalisch gestaltet von r muthusami trägt eine ruhige klare stimmung die support ausfällt walpoles stimme hat diese elegante sachlichkeit die das lied wie eine Szene aus einem alten Film wirken lässt. Warm, ehrlich und zeitlos. Muthusami musikalische Begleitung fügt eine feine Bewegung hinzu. Nicht laut, nicht übertrieben, sondern genau richtig, um das Gefühl des Liedes zu tragen. Ein Stück, die Atmosphäre vergangener Filmzeiten wieder lebendig macht und gleichzeitig eine sanfte Ruhe senkt. Jetzt Usi Lanka Radio Upata Laba Me Loke.

සපරණ කාලේ රසේ ගෙනෙන සබ්දයක්. ධර්මදාස වල්පොලගේ හඬ පුලිගොන ආහන කෙනට සරල සතුටක් පරණ රසයක් සහ සිනමා ලෝකයේ පොලස් සිස්ටිම හට් හිය අයන ක්ලාර ක්‍රාෆ්ටෝල එලිගන්ස් දී දස් ලීඩ් වී අයන සේන අවුස් අයනම් අල්ටම් ෆිල්ම් වර්කන් ලෙස් නිස් ලෞට් සොන්දන් වී අයන සම්ට හින්ටගුන් ද අටමොස්ෆේර ට්‍රේක් අයින් ලීඩ් දස් අයින් ස්ටුක් ඩෝප් ලේබන් අයින් ෆග ෆ්‍රොයිඩ උන්ඩී මගී ප ගඟන ෆිල්ම් සයිටම් වීඩ ලෙබෙන්ඩික් මා යෙත් පුසී බයි ලංකා රාඩියෝ පුල්ලිගොනා

අතිසේ සරලයි. ඒත් ගීතයට ගැලපෙනවරි මුරුදු රිද්මයක් සංසුන් වර්ණයක් සා 55 කාලයේ සංගීත රස ගෙනන හඬක් දසා වල්පොලගේ ගායනය සහ සංගීතය එකතු වෙන විට මා වලා අනේ භූමි කාන්තා ආන කෙනාට අතීතයේ සුවඳ සංසුන් හැඟීම් සහ සිනමා රසය සෙමින් ළඟා වෙනවා. අවුස්තමයා නොවන්සෙනුට පුම්පුම් පුම්සික් පොල එලිගන්සුන් ක්ලසීස ඇටමොස්පේර මා වලා අනේ භූමි කාන්තා ගේ සුගන් පුම් ලතා වල්පොල වර්ක්‍රී අයින රූයිග ෆිල්ම් සේන ටීසිස් ලංසම් ඔපනත් අයින් ලීඩ් දස් රුව die Farben und die Magie der Filmwelt der 50er Jahre wieder lebendig machen. Jetzt Pussy bei Lanka Radio, Mawla Ane Bhumikanta, Lata Walpur.

0: lankaradio.lk.
1: මෙතෙක් අපි සවන් දුන්නේ මාතලන් චිත්‍රපටයේ තිබුණු ගීත වලට. අපි මීළඟට සූදානම් කර තිබෙනවා සැඩසුලන් චිත්‍රපටයේ එන ගීත රසක් ඔබ වෙනුවෙන් ගෙනෙන්න. මාතලන් චිත්‍රපටයට සංගීතය සපයන්නේ නැත්නම් සංගීතය සැපයුවේ ආර් මුත්තුසාමි. ඉතාම ජනප්‍රිය සංගීතඥයෙක් ලෙස ඔහු ශ්‍රී ලංකාවේ කාලයක් ගීත වලට සංගීතය සපයා තිබෙනවා. ඉතාමත් දක්ෂ ඉන්දියානු ආභාසිතයක් තිබෙන මුත්තුසාමිගේ සංගීතය ඒ ගීතවලට ඇතුළත් වුණා. අපි දැන් සවන් දෙමු තවත් ලස්සන ගීත රසක් සැඩසුලන් චිත්‍රපටයේ. අද අපි ඔබට අරගෙන ඉන්නේ සිංහල සිනමා ඉතිහාසයේ මනෝහර සුවඳක්. සැඩසුලන් කියන චිත්‍රපටයේ ගීතවලට තියෙන මෘදු ලාවන්‍ය, එම් රාජාගේ සුවඳ පිරුණු හඬත්, ජමුනා රාණිගේ මෘදු ගායනයත් එකතු වෙන විට අතිශය විශේෂ අත්දැකීමක් ඇති වෙනවා. මේ ගීත ඇසු විට හිතට එන්නේ සෙමින් ගලා යන සුළඟක්, නියඳ සංසුන් සිනමා ලෝකයක්, වර්ණ පිරුණු මොහොතක්. එම් රාජාගේ හඬට තියෙන පිරිසිදු සුවඳ ජමුනා රාණිගේ මෘදු ගායනයට එකතු වෙන විට ජීවන මේ ගමන වගේ ගීතයන් හදවතට සෙමින් ළඟා වෙනවා. 50-60 දශකයේ සිනමා ලෝකයේ සුවඳ, සරල සෙනෙහස සහ පරණ කාලයේ සංගීත රසේ මේ ගීතවලින් සෙමින් විවෘත වෙනවා. අද ඔබට අසන්නට ලැබෙන්නේ සිනමා ලෝකයේ සුවඳ පිරුණු මේ මනහර ගීත. ලංකා රේඩියෝ වෙතින් සැඩසුලන් චිත්‍රපටයේ සුවඳ. Next up, film lead from the film සැඩසුලන්. Tracked in a besondere elegance mit Stimmen from A.M. Raj und Jamuna Rani, die eine warme, gefühlvolle Atmosphäre schaffen. Raja's Stimme wirkt klarer und sanfter, während Jamuna Rani eine weiße, leuchtende Farbe hinzufügt. Gemeinsam entsteht eine Stimmung, die im ruhigen, emotionalen Moment aller Seiten der alten Filmzeit erinnert, fast wie eine Szene, die sich langsam unter warmen Licht erhoben. Die Musik aus dem Jeevaname Gamana und anderen Liedern des Films bringt die Magie der 50er Jahre zurück. Ruhig, gefühlvoller und voller klassischer Schönheit. Jetzt Pussy Sri Lanka 1955 gezeigte Film Sadasulan, ein Moment aus Sadasulan.

සූදානම් කළා ඔබ වෙනුවෙන් සරසුලන් චිත්‍රපටයේ විස්තර කොටසක් ගෙනෙන්න. සරසුලන් චිත්‍රපටයේ තිරගත වුණේ 1955 ජූනි 24. ඉදිරිපත් කළේ සීමා සහිත සිලෝන් ෆිල්ම් සමාගම. නිෂ්පාදන අධ්‍යක්ෂණය තිර රචනය කළේ ටී සෝමසේකර. සහාය අධ්‍යක්ෂණය සංස්කරණය ටීඕ රාව්. කැමරා අධ්‍යක්ෂණය කළේ රාජ් ගෝපල්. දෙබස් මේ චිත්‍රපටය ලියා තිබෙන්නේ ආනන්ද සමරකෝන්. සංගීත අධ්‍යක්ෂණ එස් දර්ශනමූර්ති දකුණු ඉන්දියාවේ. ගීත පටිගත කිරීම මායිනී චිත්‍රාගාරයේදී කරලා තිබුණා. ඒත් පව තිබිලා තියෙන්නේ මදුරාසේ. ගීත ප්‍රබන්ධය ආනන්ද සමරකෝන් DTF ප්‍රනාන්දු තමා මේ ගීතවලට ප්‍රබන්ධ සරගස් කර තියෙන්නේ. ගීත ප්‍රමාණය 18ක් ගීත ගායන ශිල්පීන් ලෙස හඳුන්වන්න පුළුවන්. පෙම් කැකුල පිපි, යමුනා රාණි, එම් රාජා, ඒ වගේම සැදෑවත් උතුම් යමුනා රාණි මොයිදින් බෙක් සමඟ ජීවනමේ ගමන නැවත වරක් යමුනා රාණි එම් රාජ් කියන හිස්වි ගියේ යමුනා රාණි, සොමිබර පෙම්රලි ධර්මදාස වල්පොල කේ රාණි, කායිද මේ ජීවිතයේ ධර්මදාස වල්පොල, හරිසාරයි මේ කාලේ යමුනා රාණි සහ පිරිස, මොයෙන් මුලා වෙලාද මොයිදින් බෙක් සහ සරෝජා, ලංකා මාතා ලතා මංගිස්කාර ඇතුළු පිරිස, හරිසාරයි මේ කාලේ යමුනා රාණි සමඟ ගීත ගායන කරන ඉදිරියට යමු සමමා නැවතත් ලතා මංගිස්කාරේ ගීත මොයිදින් බෙක් සමඟ ගායනය කළා. පදමර පොල්තෙල් පියදාස ගුණසේකර ගමන දුර නිසායි ආනන්ද සමරකෝන් සමග කේ රාණි ගායනය කරන ඕ එන්න ප්‍රීති වෙන්න කේ රාණිගේ ගීතයක්. අමු පිටිසරයේ මේ කේ රාණි ධර්මදාස වල්පොල සුනිල් ප්‍රේමදාස තමයි ඒ ගීතය ගායනය කරන්නේ. කළුකඩ කාසි සොයලා කේ රාණි සමග ධර්මදාස වල්පොල, ඔයා තමයි මට හරියන්නේ කේ රාණි සුනිල් ප්‍රේමදාස අනේ යන්නේ ප්‍රසංග ගී කොටසක් ජීවනමේ ගමන ළමා කාලේ යමුනා රාණි කේ රාණි. මේ චිත්‍රපටයේ රඟපාන තිබෙනවා ප්‍රේම් ජයන්ත්, ෆ්ලොයිඩා ජයලත්, බිම්ලා කුමාරි, ඩොමි ජයවර්ධන, ඩේවිඩ් ධර්මකීර්ති, සුනිල් ප්‍රේමදාස, රිචඩ් ඇල්බර්ට්, ඒ වගේම මොයිදින් බෙක් මේ චිත්‍රපටයේ රඟපානවා. හිඟන්නාගේ චරිත ටී සෝමසේකරන්, එම්පී ෆිල්ම් දාල් දුල්වල පත්මාද මැල්, සුජාතා චන්ද්‍රදාස, රොස්ලීන් ප්‍රනාන්දු, ලිලියන් එදිරිසිංහ වැනි නළු නිලියන් රසක් මේ චිත්‍රපටයේ රඟපාන අතර හඳුනා දෙන නළුවා ලෙස පියදාස ගුණසේකර මතක් කරන්නේ. මේ චිත්‍රපටයේ නැවත ප්‍රදර්ශනය වෙනවා 1977 ඔක්තෝබර් මාස 17 වෙනිදා චිත්‍රපට පිටපත් 7ක් සමග සිනමා ශාලා 7ක. මුලින්ම සිනමා ශාලා විශේෂක පෙන්වන මේ චිත්‍රපටය අදටත් නරඹන්න පුළුවන් චිත්‍රපටයක් ලෙස සලකන්න පුළුවන් සැඩසුලම්. අපි සමන් තවත් ගීතයකට මේ සැඩසුලම් චිත්‍රපටයේ එන තවත් ලස්සන ගීතය. කේ රාණි තම මේ ගීතය ගායනය කරන්නේ අමු පිටිසරේකි

මීළඟ ගීතය ශ්‍රී ලංකා සංගීතයේ මූලික සුවඳක් ගමන දුර නිසායි. ගායනා කරන්නේ ආනන්ද සමරකෝන්. ඔහුගේ හඬට තියෙන ඒ ගැඹුරු සුවඳ සරල ජීවිතේ කතා සෙමින් හදවතට ගෙන යනවා. මේ ගීතය ඇසූ විට හිතට එන්නේ දිගු ගමනක්, සෙමින් ගලා යන මන්සන්ධිය, නියඬ ගම්මානය සහ ජීවිතයේ සරල මොහොතක්. සමරකෝන්ගේ ගායනයට තියෙන සත්‍යභාවය ගීතයට අතිශය විශේෂ රසයක් දෙනවා. ඔබට අසන්නට සරල ජීවිතයේ ගමන අරගෙන එන ගමන දුර නිසායි ගීතය ඊළඟට ඔබට පුළුවන් සවන් දෙන්න. Next lead that the Ruiga traditional atmosphere Sri Lanka's Ainfeng gamana dura nisai Kesungan phone Anand Samarkon worked we aina still rise dus landschaft alltag und gefühl Samarkons steamer trägt eine besondere tiefe und wärme die das lied wie eine kleine szene aus dem leben erscheinen lässt die musik bleibt sachlich aber voller bedeutung ein stück das ruhe senkt und die schönheit einfacher momente zeigt jetzt wo sie lanka radio gamana dura nisai

මිලන් ගීතේ ගායනකනේ චමුනා රාණි ඉතාම රසබර ගීතයක් හරි සාරයි මේ කාලේ කියන මේ ගීතය ඇසුවිට හිතට එන්නේ සෙමින් ගලා යන සෙනෙහසක් සරල ජීවිතේ කුඩා මොහොතක් පරණ සිනමා ලෝකේ වර්ණ අරගෙන ජමුනා රාණිගේ හඬට තියෙන මෘදු සුවඳ පිරිසුදු ශබ්දය සහ ගීතයට දෙන සත්‍යභාවය මේ ගීතය අතිශය විශේෂ කරලා දෙනවා සෙමින් ගලා යන සංගීතය සංසුන් රිද්මය සහ පරණ කාලයේ සෙනෙහස මේ ගීතය තුළ හොඳින් දැනෙනවා අද ඔබට අසන්නට ලැබෙන්නේ ඒ ගීතය ලංකා රේඩියෝ වෙතින් ජීවිතයේ සරල රසය අරගෙන එන හරි සාරයි මේ ගීතය Next lead from the warmer, gefühlvolle Atmosphäre und klassische Filmzeit Sri Lankas trägt Harisarai me Kale. Gesungen von Jamuna Rani wirkt wie eine ruhige Moment voller Nostalgie und Herz. Ihre Stimme bringt eine besondere Weisheit und Klarheit, die das Lied wie eine kleine Szene aus dem Alltag erscheinen lässt. Die Musik bleibt schließlich aber voller Gefühl und ein Stück die Ruhe senkt und die Schönheit einfacher Momente zeigt. Jetzt für Sie bei Lanka Radio, Hari Sarai Mekali.

0: lankaradio.lk.
1: මිලන් ගීතයල් ඔබේ සවසට සුවඳ ආදරය කියන කතාව හදවතේ ලියපු රහස් සංගීතයේ මැදින් අප වෙත ගෙනෙන අමරණීය ගායිකාව ජමුනා රාණි ඔබට අත්දැකීම් ගෙන දෙන අසිරිමත් ගීතයක් හිස්වී ගියා ඔබේ සීනවලට සෙමින් ඇවිත් හදවතේ සුවඳ පුරවන සුරලිය මේ මොහොතේ ඔබ වෙනුවෙන් ලංකා රේඩියෝ සමග ජමුනා රාණි. Willkommen bei Lanka Radio, wo Musik Erinnerung anweckt und Herzen berührt. Jetzt hören Sie eine Stimme, die Generation begleitet hat und die unvergessliche Jamuna Rani. Hiswi Gya, eine klassische, emotionale und zeitlose Schönheit. Bleiben Sie bei uns und genießen Sie diesen besonderen Moment.

0: lankaradio.lk.
1: මේ චිත්‍රපටයේ තවත් ගීත පහක් අපිට තිබෙන වාදනය කරන්න. නමුත් ඒ සඳහා අපිට ලැබිලා තිබෙන කාලය අවසන් වෙනවා. ඒ නිසා මා කෙටියෙන් වාදනය කරන්න මොහෙන් මුලා වෙලා ද කියන ගීතේ. මේ ගීතේ ගායනය කරන්නේ මොයිදීන් බෙග්.

මේ ගීත සියල්ලම සමග ඔබට පුළුවන් මේ වැඩසටහනට නැවත සවන් දෙන්න හෙට දහවල් එකේ සිට lankaradio.lk කියන වෙබ් අඩවියෙන්. lankaradio.lk වෙබ් අඩවියෙන් ඔබට පුළුවන් මේ ගීත සියල්ලම සම්පූර්ණ ගීතත් සමග මේ වැඩසටහනට නැවත සවන් දෙන්න. අපි දැන් සවන් දෙමු කේරාණි ගායන මේ ගීතයට. මේ ගීතය ඇතුළත් වුණා සැඩසුලන් චිත්‍රපටයේදී.

මේ අවසාන ගීතය ගායනය කරන්නේ ලතා මංගෙස්කාර්. මේ ගීතය ඉතාමත්ම ජනප්‍රිය වුණු ගීතය. විනාඩි 6කට වඩා වැඩි කාලයක් මේ ගීතය වාදනය වෙනවා. නමුත් අපිට තිබෙන වේලාව අනුව මේ ගීතය වාදනය කරන්න ලැබෙන්නේ කොටසක් පමණයි. නමුත් ඔබට පුළුවන් මේ ගීතයට ඇතුළු අනිත් ගීතවලට සවන් දෙන්න සම්පූර්ණයෙන්ම හෙට දහවල් 1ට ලංකා රේඩියෝ .lk වෙබ් අඩවියෙන්. අපි සවන් දෙමු ලතා මංගෙස්කාර් ගායන මේ සිංහල ගීතයට.

නැවතත් අපි හමු වන්නේ ලබන සතියේ මේ වෙලාවට දවල් 1ට ලංකා රේඩියෝ වැඩසටහනත් සමග එතෙක් ඔබ සැමට ජය සතුට පිරි සතියන්තයකට ආශිර්වාද කරන මම රංජන් ධර්මරත්න විසින් වීදදා next worker up drive in here by radio darmstadt mit lanka radio sendung am samstag wieder drive in here by lanka radio sendung ab 15 Uhr gibt es polnische radio sendung mit meiner kollege elis frista hier bei radio darmstadt bis dann wünschen euch allen super tolle sonnige woche Ciao, ciao.